කෝය මන්න සුරතෝය මන බොද්ධ මන්න සගල පවන කි සොද්ද මන්න මොහචොටන කායේ මන්න ජම්ක සාතනන් ජායේ

ඒ සච සබනා කාකසමද භක්ෂය සෝජන පාබයකනන සච සොයලා සච්චය කරගාවය නසුන වඩ පාගයෝ සගරම නොර්ත පූරේ පාර බ්‍රම් ප්‍රපාය උතරය සගල සූරය දුක්‍රෝ සන්තාාවතරය සුනේ සච්චේ බාණී.